0: ගියක් ඉඩනෙමක් එපිසෝඩියුඩවලු හුසි ඉතනිය ප්‍රග්‍රම රඩිය ද්‍රම කොකොස කොනබමෝරිස් ඩෝමිං නෝරෙල සවන්් බැම්විඩු මයි ඉහ රඩිය ද්‍රම කොකොසන්. හනිස්තන් ඔහින් ඉත රෝණහමුතු කොන ද්‍රම කොනබ ජොර්නාඩ නේත නොඩ විීත්නියන් නො ඔයින්සා සිරකොන්සේගේ හළු මුඩංස පොසිතිීවු ඉහසිරනිරල සවන් නොමොස් ඉහසිරණි කොමුණනිඩාරි. අතුලොරි ඉතා කෙක්ලයන් ියුතාන් කොනබ ද්‍රාමයිඩනේ හවසෙකුම් විඩ බයිනාකනයින්රුව මනඩියාන නුඩරති විෂ්ටා පිංාලින් හක් බේත්මාලු නොමෝෂ් මන ඇතේල් නුඩර ඇති විස්ත කොකොස බැම්විඩු බ මනනයින්රුව
1: බ්‍රිගඩ මනදේසේ.
0: දියක් හවහු හුසි මනඩියාන මනඩියාන ඔන්සා ඉතනි හරේ කොනබ ඩවිීත් නොනේ තනිනිය මෝරි සිඩා ගෝරණේ ඉහ බලන්සුක් බීත් එන්ත්‍ර සිර කලයි ඔයින්සා තිර්මණදීනි හනොයි
1: මන්දේසේ තුරවනේ හනොයින් ඉතරෝන ඉහද්‍රාමණේ ඩවිීත් නෝ නෙතනි මුරි සගෝරණි හර්මෝනියලෝස් නෝ ඉහ බලන්සුත් බීත් ඇන්ත්‍ර සිරණෙන් රුවමන
0: ඔයින්සා තුීර්මණ ඩියානනි හනොයින් ඩවිීත්න ඉනම් බෙලෙත්‍රෝක නිනි හනොයින් කොනබ ක්‍රීතිකන බේමක් නි හලොබ නේත කලයි නෝ සයිඩමක් ඩවිීත් බෙලෙ හාලෝ අතුව ශුඩා නිනිය ඊනන් සයි එම ඊඩන බේමක් සුපොර්තිීවු නෝ පොසිතිීවු ලියෝ
1: සිං හවනුවෙන් න බෙලෙ තම්බ ඩවිීත් හුසුන්ය ඉනං හතු හළු බතුරුම හොඩි සුපොර්ත බනතා නොනියමොස් හෝ ස්පලික සවන් කොන බනතනෙ ප්‍රකුප සවම් බසිරණයවා
2: ලෝෂ්ටනි ඉතරෝන ඉහ ද්‍රමණේ ය සවන් නිබේ ඩවිීත් හාලෝ හොඩිය ජුඩනය ඉනං සයි එමිට නැබෙ සුපොර්තිීවු ලිමක් ඩවිීත් ෆෝ ප්‍රශ සම්භය නේත ය හතයිස් නෝනිය ක්ස්පේස නිනිය කොන්තේන්ති බයිහ විෂ්ටවාර්ණ බෙනත හතයිස්.
0: හනිසං ඔහින් මන ඇතෙල් කුලියෝන ගතක් ඉහ ද්‍රාමයිඩනේ ඉහ සංපොසිතිීවු නිබේමක් ඩවිීත් හලෝ හොඩිය ශුඩ නිනිය ඉනන් සයි එම නිබේමක් සුපොර්තිීවූ. ඇතවුන් තුයිර් මන්දීනය හනොයි ඔයිසා හො නේත නෝ ඩවිීත් සිර බෙලා ජුඩ එම සේලු කිය කොමනිඩාටි නෙබේ හස්සරු ප්‍රබ්ලම නිබේ හනිසං කලයි.
1: හවනුවෙන් නැතනො ඩවිීත් ෆයිසිරන ස්පරෙන්ශය බ කොම්ඩැටි සිර කොනබ සිරණ රෙලසං උලුක් නො අගෝර උලුක් සිරලඩුම් ෆහැක් බීතනෙසං. මයිබේ අගෝර සිරණ රෙලසං ෆක් බීතනෙසං. කොති දෙසිජං හමුතුක් නො හලො බලන්සුක් බීත් ඉහ සිරණ රෙලසං සෙක්සුවල්. නො සිරසින්ති සෙගුරු රෙස්පේත නො සෙන්ත සතිස්ෆාස්. තම්බ ෆක් බීත් එන්ත්‍ර ෆෙතුන මානෙ ඉහෙව මලරන්නේ ෆොබෙන් ෆිසිු ලස් බ ෆෙතුඩේත්. මයිබේ බ ෆමිල තෝමක් මන.
0: මන ඩියාන හෝ මන ඒතෙල් ඔහින් ඉහ ද්‍රාමයිඩනේ ඉතරෝන ඩවිීත් හොනේත බකුලිය හෝ ස්ටුඩාන්තේක ඉෂ්කොලවන් සිර කොන බ අසුන්තු කොන්සෙන්ටිමේන්තු ඉඩනේ ෆෝ බෙනිෆිසු සයි ඩබ ජෝවෙන් ෆෙතු සිර ජෝවෙන් මනි සිර නෝ බකුමුණනිඩාඩි එන්සිරාල්
1: මන්දෙසි කොන්සෙන්තිමින්තුනේ හනිසං කොන්සේතු ඉඩනෙවේ මාක බෙලහනොරින් ක ඩිස්කුති හෝ ලබරික් ෆෙතු සිරකාතක් සිරණ ඩෙසිජං කොනබ සිරණ ඉසි ලොළොග ඉම්පොර්තන්තය.
2: හවනොයින් සිරණිය ඩඩලියනෙ ෆූරක් නෝ ඉන්ෆෝර්මතිව ලෝස් එම්ම හෝතු බෙලෙ කොලියනක් ලෝකේ නෝ එම බෙලෙ ඩෙන්ටිෆිකඩි ෆිව් සිරණ බේ කොමුනිඩාරි සිරහ සෝරු නොමෝස් හමුසු තන් ඉඩිය ෆූරක් සිර කොනබ සඊඩමක් සිරබෙල් හාලෝ හොඩි සුපෝර්ත හිය සිරණි කොමුනිඩාඩේ.
0: ඇතම් මනඩියාන අලෙන්ඩෙ බුවත් නෙබේමක් අලින් ෆෙතු ඔහෙන් කුලිය හොනේත නො අන සයිඩතංමක් සිර ප්‍රසිීස කුලිය කරික් ලීග හෝ කොන්සෙන්ටිමේන්තු නෝ ඔයිසා හෝ අලින් මනෙ සිර.
1: මන කොන්සෙන්ටිමෙන්න්තුම සජුඩ ලබරික් මනි සිර තු රෙස්පේත ඩිසිසන් සිරවසි එම සේලුක් නෙබේමකතු ඉන්වෝල්වේ ඉහතිවිඩ සෙක්ුවල් රුමන.
0: ඇතවන් සයිඩම කිතනිය කොමුනිඩාඩි සිර බෙලෙ හාලෝ අතු රෙෂ්පෝන්ඩේ ප්‍රබ්ලම කොන්සෙන්ටිමේන්තු නොහල බලන්සුක් බීතිහ සිරණනිරල සවන්්
2: ඩියක් මන්දෙසි හවනුවෙන් සවන් සිරණෙ බෙලය කොන්තෙසිහ කොමනිඩාඩේ සේබයින් හිර එම හෝතු තක් බේත හමුතුක් හොඩි හලුව සවන් රුම නැබේමක් සේෆෝ බෙනනි ෆිෂු බයිහ මෙම්බරු කොමනිඩාරි සය සෙල්ලුක්.
0: දියක් මබේ ඔයිසා ඉතනි හනොයින් කොනබ සිරණි ඩිෂ්කු සවන් හෙන් කොන්තු කොමනිඩාඩනේ දිය කලයි.
1: මන ඔහිතරෝන ඉහ ද්‍රාමණේ ජොවින් සිරස ඉන්තරෙස අප්‍රෙන්ඩේ කොනබ සෙක්ුවල් ඩාඩේ එඩුකසන් සෙක්සුවල් නොමෝස් ඉම්පොර්තන්සි සිර උස්සි හලු බලන්සුක් බීත් එන්ත්‍රෆෙතු නොමානෙ.
0: හන්තවන් අහනෙන් මන ඇතෙල් ඉඩේය කඇති විඩාඩි සයිඩරේත් මක් සේය ජුඩ ක්‍රියරෙල සවන බේ ෆහෙ බලන්සුක් බීත් නොහලු කොන්සෙන්ටිමේන්තු හොත්තිව ඉහ කොමනිඩාඩි.
2: Hawa noin mandesi, consentimento mus ajuda comunidade sira, atu ajuda sira nyuan sira, no ajuda comunidade sira, atu hi comunicação na bena kloke liutang, honesto, no respeita, bain hira envolve hi qualquer atividade sexual ruma.
0: Sai da tama kita precisa halo hi comunidade, atu asegura idane bele acontece. Bele halo hi teni comunidade ka oinsa.
1: Tuir hau, diskusang kona ba konsentimento hanesan parte idane be importante teves. Tamba idane bela ajuda joven sira hatene kona ba saúde sexual.
0: Obrigada barak ba mana Diana, no mos mana Etel, no be ma dada Leona iha programa idane. Hau hanoin katak ita hotu iha bit hodi halo itania relasan sira iha balansu bit. No ita mos bele ajuda ema selu ko di halo buat no be ma hanesan. No ita hotu iha responsabilidade atu foti asau hodi prevene violência sexual iha relação. Barona na insira, kari kita hetan experiência violência iha uma, bele visita hamahondo TL, hodi contacto número redi referral nebe ita prefere. No kari kita hakara katu hetan tratamento, documentação konabakane, aconselhamento, acomodação temporária, bele contacto pradet, Fating Hakmatek. No kari kita hakara katu hetang assistência legal, no acompanhamento ba violência nebe itahasoru, bele contacto Alfela. Obrigada Barak e até tempo selo.